කාලන පූතංගා පාපං ගාතමෙත යපාර මුන් ගන් උදාර මුන් ගන් ප්‍රණාම නිර්පැන කාම මත දෝත පර්ජාණ මෙත ගත යා ඛණ්ඩ යා ලස්සයා කර්මා දෘශ්‍යා ධර්ම සර්ව ප්‍රණාම.